ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. අදත් සුපුරුදු පරිදි දකුණු ඔස්ට්‍රේලියාවේ සිංහල විකාශන සේවය මගින් සාඩම්බරයෙන් ඔබ ඉදිරිපත් කරන ඇඩ්ලේඩ්හි ඔබේ මහඬ ඇඩිලේඩ් ලක්හඬ ගුවන්විදුලි වැඩසටහනත් සමගයි මේ හෝරාව ගත කිරීමට සූදානම් වෙන්නේ. 5B103.1 FM තරංග මාලාව ඔස්සේ හා 5B World හරහා අප සමග සම්බන්ධ වෙන ඔබ සුළු දෙනාම ඉතාමත් ලෙංගතුකමෙන් පිළිගන්නවා. ඉතින් අද අගෝස්තු මාසේ 25 වෙනි අඟහරුවාදා සුපුරුදු පරිදි වැඩසටහනත් සමග ඔබ වෙතින මම ඔබ හිතවත් නයන් පෙරේරා. ඉතින් අදත් වෙනදා වගේම ඔබට සුපුරුදු වැඩසටහන් මාලාව එක්කාසු කරගෙනයි අපි ඔබ වෙතට එන්නේ. හැබැයි ඔබ දන්නවා පසුගිය සතියේ අපේ මේ ශ්‍රී ලාංකික සංගීත ශ්‍රේෂ්ඨයට ඉතාමත් මිලකල නොහැකි විශාල පාඩුවක් සිදු වුණ සතියක්. ඒ අන් කිසිවක් නිසා නොව අගෝස්තු 18 වෙනිදා අවුරුදු 50කට නොවැඩි කාලයක් නොඅඩු කාලයක් මේ සංගීත ශ්‍රී ලාංකික සංගීත ශ්‍රේෂ්ඨයට ඉතා අමිල සේවයක් සිදු කළ රබුකන සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ අපවත්වීම. ඉතින් උන්වහන්සේ එම අගෝස්තු 18 වෙනිදා අපාතරින් සදහටම සමුගත්තා. මේ පණිවිඩය අපට ලැබිලා අපි එහි වේදනාව විඳ දරා ගනිමින් සිටින අතරේ අගෝස්තු මාසේ 20 වෙනිදා ශ්‍රී ලාංකික සංගීත ශේෂ්ත්‍රයේ යශෝරාවය නම් විරුදාවලියලත් ආචාර්ය විශාරද නන්දා මාලිනිය අපාතරින් සමුගත්තා. ඉතින් මේ චරිත දෙක ශ්‍රී ලාංකික සංගීත ශ්‍රේෂ්ඨයට සිදු කළ මෙහෙවර ඉතාමත් අමිලයි. මම හිතන්නේ මෙම චරිත දෙක අපට නැතිවීමෙන් ඒ ඇති වුණ පුරප්පාඩුව පිරවීමට මෑත ඉතිහාසයේ කෙනෙක් පැමිණේ කියලා. ඉතින් කෙසේ වෙතත් අපි මේ දෙපළටම උපහාර වශයෙන්ුයි අද වැඩසටහන අපි සූදානම් කරගෙන තිබෙන්නේ. විශේෂයෙන්ම මීට අවුරුදු 10කට ප්‍රථම අපිට අවස්ථාව ලැබුණ, අපිට වාසනාව ලැබුණ අතිපූජ්‍ය රබුකන සිද්ධාර්ථ හිමියන් සමග සුහඳ පිළිසඳරකේ යෙදෙන්ට උන්වහන්සේ විසින් අවුරුදු 40ක පමණ කාලයක් ශ්‍රී ලාංකික සංගීත ශේෂ්ත්‍රයට සිදු කළ සේවයට උපහාර සිදු කෙරුණු අවස්ථාවේ. ඉතින් අද දවසේ අපි එම පිළිසඳර නැවත වතාවක් ඔබ වෙනුවෙන් ගෙනීමට සූදානම් කරගෙන තිබෙනවා. ඉතින් ඒ එක්කම උන්වහන්සේගේ පෑන් තුඩින් ලියවුණු ගී කීපයකුත්, ඒ වගේම නන්දා මාලිනියගේ හඬින් ගැවුණු ගී කීපයකුත් එක්කාසු කරගෙනයි අද වැඩසටහන ඔබ වෙත ගෙනීමට සූදානමින් ඉන්නේ. හොඳයි, එසේනම් අපි අද දවසේ වැඩසටහන ආචාර්ය විශාරද නන්දා මාලිනියගේ හඬින් මේ ආකාරයෙන් ආරම්භ කරමු.

0: පුරා දසක පහකට ආසන්න කාලයක් ශ්‍රී ලාංකික සංගීත කලාවට අතිමහත් සේවයක් සිදු කළ රබුකන සිද්ධාර්ථ හිමියන් පසුගිය අගෝස්තු 18 වෙනිදා අප අතරින් සදහටම සමුගත්තා. ඉතින් මීට වසර 10කට පෙර සංගීත ශ්‍රේෂ්ඨයට අවුරුදු 40ක් පුරා සිදු කළ සේවය ඇගීම් වස් සිදු කෙරණු එම වැඩසටහන් මාලාවේදී අපට ඇඩිලේඩ් ලක්හඬට වාසනාව ලැබුණා රබුකන සිද්ධාර්ථ හාමුදුරුවන් සමග සුහඳ පිළිසඳරක දෙන්නට. ඉතින් අද අප අතරෙන් උන්වහන්සේ සදහටම සමුගත් අවස්ථාවේදී උන්වහන්සේට කෘතගුණ සැලකීමක් වශයෙන් විශේෂයෙන්ම එම සාකච්ඡාව ඔබ වෙනුවෙන් නැවත වතාවක් අපි මේ ආකාරයෙන් ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් හොඳයි, එසේනම් මේ ඒ මීට අවුරුදු 10කට ප්‍රථම ඇඩිලේඩ් ලක්කඩ රබුකන සිද්ධාර්ථ හාමුදුරුවන් සමග කළ එම පිළිසඳර. අපේ හාමුදුරනේ, ඔබ වහන්සේ මේ ගීපද රචනයට පෙළඹුණේ මොන ආකාරයෙන්ද?
1: ඔය ඇත්තරම පුංචි කාලේ අපේ ආච්චිදා සීයදා අපේ ගෙවල් ලේකාරේ විදුලි බලය විදුලි එළිය තිබ්බේ නෑ. අපි කුප්පිදාම් පොලෙන් තමයි පාඩම් කරේ, පොත්පත් කියෙව්වේ. ඉතින් අපේ ආච්චිදා සීයලාට ඇහෙන්න පොත් කියවන අපි බුදු සිරිත කියවනවා, තුන්සරණේ කයි පොත් කියවනවා, යසෝදරාවත කියවනවා, පොත්පත් කියවනවා. ඉතින් අර අපිට බෞද්ධ සාහිත්‍ය පිළිබඳ නැඹුරුවක් ඇති වුණා ඒවයින්. ඉතින් ඊට පස්සේ කාලෙකදී අපි 70 දශකේ විශ්වවිද්‍යාලයේ ඉන්නකොට, මම ඉගෙනත් කැලණි විශ්වවිද්‍යාලේ ඉන්නකොට 70 දශකේ ගීතය පිළිබඳ විශාල පිබිදීමක් තිබා මුළු රටේම. පාසල්වලද විශ්වවිද්‍යාලවලද ජන සමාජයේද විශාල ප්‍රසිද්ධියක් තිබ්බා මේ ගීතය පිළිබඳව. ඒ කාලේ මට විශ්වවිද්‍යාල හිටිච්ච කාරණාව තමයි මේ ගීතෙන් බණ කියන්න පුළුවන් කියන කාරණෙන්. ගද්දියෙන් දැන් අනුරාධපුරේ ඉඳලා ගත්තම සිංහල අන්රාධ යුගයේ ඉඳන් ගත්තම මේ දක්වා ගද්‍ය සාහිත්‍යයෙන් සහ පද්‍ය සාහිත්‍යයෙන් හාමුදුරුවෝ බණ කියලා තියෙනවා, බණ පොත් කියලා තියෙනවා. එතකොට හැබැයි ගීතය හරහා එහෙම දෙයක් වෙලා තිබ්බේ නෑ. මට හිතුණ දෙයක් තමයි මේ ගීතය හරහා බණ කියන්න පුළුවන් කියන කාරණය. දැන් නිදර්ශන ගත්තොත් දැන් වර්තමානයේ ලංකාවේ මිනිසුන්ගේ ජීවන රටාව හරිම අවිවේක ජීවන රටාවක් කියන්නේ. මිනිසුන් විවේකයේ කියන එක නෑ. ඉතල අපේ ගංගොල ජීවිත මේ අල්ලාප සල්ලාප දොඩන්න, නෑදෑ හම්බෙන් යන්න, අවුරුද්දට ගමේ යන්න, ඉතින් ඔය වගේ වෙසක් පොහෙට ගමේ යන්න. ඉතින් ඒ වගේ අර මිනිස්සුන්ට විවේක තිබුණු පරිසරේ දැන් නෑ. දැන් බණක් අහන්න ඕනකම තිබ්බත් ආසා තිබ්බත් ඒකට අවශ්‍ය විවේකේ නෑ. නොයෙක් නොයෙක් රාජකාරී ඉදිරියට ගෙනව, දරුවන්ටත් එහෙමයි, මිනිස්සුන්ටත් වැඩිහිටියන්ටත් එහෙමයි. හැබැයි මේ අවිවේකී සමාජ පරිසරයේ ජය ගන්න පුළුවන් එකම කලා මාධ්‍ය හැටියට මම දැක්කේ ගීතය. ගීතය කියලා කියන්නේ ඉතාම සුළලිත තුමත සුමිහිරි කලා මාධ්‍යයක්. ඉතින් ඒ කලා මාධ්‍ය හරහා මිනිස්සු දැනුවත් කරන්න, මිනිසුන්ට මිහිරක් රසයක් ලබා දෙනා වගේම මිනිසුන් දැනුවත් කරන්න කිරීමේ මෙහෙවරත් මේකෙන් කරන්න පුළුවන් කියන කාරණය මට හිතුණා. දැන් අපි ගත්ත නිදර්ශනයක් විදිහට බුදුහාමුදුරුවෝ අපිත් දකින්න නැති, බණත් අහන්න නැති ඒ කාලේ නිවන් දකින්නට පින්මදි වෙන්නේ නැති, ඒකයි තමයි සංසාරේ වගේ විකෘත්නායක චූරින් ගායනා කරන ගීතයක් ගත්තම ඒ ගීතයේ තුර අන්තර්ගත වෙලා තියෙන බුදුහාරු අපි දකින්න ඇති. අපි දෙව්රම් විහාරයට යන්න ඇති, බුදුහාර බණ කියනවා හගෙන ඉන්නත් ඇති. අපි නිවන් දකින්න නොත් පින්මදි හින්දා පමා වෙන්නේ නැති කියන වගේ අදහසක් අපේ සිංහල බෞද්ධ ගැමි සමාජයේ තියෙනවා. ඒ ගැමි සමාජ ජීවිත දේවල් තමයි පස්සේ කාලෙක මම ගීත විදියට පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි අපේ සමාජය අපි ගත්තම දැන් අද නෙවෙයි අතීතෙත් එහෙමයි, බොහෝ කාලවල මේකට කිව්වේ ධර්ම වහන්දාගාරයේ කිව්ව ශ්‍රී ලංකා ද්වීපයට, ධර්ම ද්වීපය කියලා කිව්ව ශ්‍රී ලංකාවට, පෙරදිග මුතුවැටේ කියලා කිව්ව ශ්‍රී ලංකාවට, පෙරදිග ධාන්‍යාගාරයේ කිය වගේ නොයෙක් විරුදාවලින් හදලපු රටක් මේක. පන්සලක් ගත්තම ඒ පන්සලෙන් ගමට වෙන්න ඕන සේවයක් තියෙනවා, ගමෙන් පන්සලට වෙන්න ඕන සේවයක් තියෙනවා. ලංකාවේ ගත්තම ලංකාවේ ගම විසින් තමයි, ගමේ ඉන්න ගැමියන් බෞද්ධයන් විසින් තමයි පන්සල රකින්නේ. පන්සල හදනවා, පන්සලේ හාමුදුරුවෝ බලා කියා ගන්නවා, දුකට සැපට පිහිට වෙනවා, ඒ විදිහට තියෙනවා. ඒ වගේම පන්සලේ හාමුදුරුවොත් මේ ගමේ ඉන්න මිනිස්සුන්ගේ දුක සැප සදා බලාගෙන කරන්න මෙහෙවරක් කියනවා. එදජ්ජාකරි ගායනා කරන ගමේ පන්සල, අපේ පන්සල, අපේ කම රැක්කා, අපේ දානදී අපේ මරණදී අපේ ළඟ හිටියා කියලා ඒ පන්සලේ මෙහෙවර තමයි ගීතහලා කියලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ දැන් මිනිස්සු ඉන්නවා හරි හම්බ කරනවා තමන් භුක්ති විඳින්නෙත් නැහැ අනුන්ට දෙන්නෙත් නැහැ. ඉතින් එහෙම මිනිසුත් අපේ අතරේ ඉන්නවා. ඒ නිසා දීම කියන එක ඉතින් හරිම වටින දෙයක්. දීම කියන්නේ දානය. බුද්ධත්වයේ ලබා ගැනීම සඳහා දස පාරමිතා පුරනකොට දාන පාරමිතාව තමයි එකට එන්නේ. දාන පාරමිතාව සම්පූර්ණ කිරීමෙන් තමයි අපේ තුල තියෙනව ලෝභකම නැති කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේ ඒ නිසා දීමේ ආනිසංස අපි හැමතිස්සෙම කියනවා බුදුහාරු දේශනා කරලා තියෙනවා. ඉතින් අපි කියනවා හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් ධනට පින්ද දුන්නේ මං හිතේ මනාපෙන් ආදි ගීත. ඉතින් ඒ ගීත තුලින් අපිට මිනිස්සුන්ගේ සිස්සතන් සමහන් කරනවා වගේ මිනිස්සුන්ගේ සිස්සතන් වලට සහනයක් දෙනා වගේම අර වෛරය ක්‍රෝධය ඉරිෂ්‍යා වගේ දේවල් නැති කර ගැනීම සඳහා කිසියම් ශක්තියක් ධෛර්යයක් මේ ගීත වලින් දෙනවා. ඒ වගේම මේ ගීත ආයාසකින් තොරව ශ්‍රවණය කරන්න පුළුවන්. මොකද අපි දැන් නවකතාවක් කියවුවොත් චිත්‍රපටියක් බැලුවොත් අපි ඒ වෙනුවෙන්ම වෙන්ගලා ඉන්න වෙනවා. ගීතය කියලා කියන්නේ අපිට වාහනය යන ගමන් වාහනේ පදෝගෙන අපේ ගමනක් යන ගමන් අපිට පුළුවන් හොඳ ගීතවලට සවන් දීගෙන එහෙම යන්න. ඒවා ගීතය කියන්නේ ඉරායාසයෙන් සවන් දිය හැකි මාධ්‍යයක්. ඒ මාධ්‍ය හරහා අපිට සමාජය දැනුවත් කරන්න, සමාජය යහපත් කරන්න, සමාජයට යහපත් ගුණධර්ම පුරුදු කරන්න ගීත හරහා පුළුවන්කම තියෙනවා.
0: අපේ හාමුදුරනේ මේ ඔබ වහන්සේ අතින් ලියවුණු ගී අතරින් වඩාත්ම ජනප්‍රිය වුණු ගීත මොනවාද?
1: ඔය දැන් ඔය මුලින්ම බුදුහාමුදුරුව අපිත් දකින්න නැති බණත් අහන්න නැති ඒ කාර්යය කියන විතරත් ආයන් ගීතය ඉතිපත් එම් ජයරත්න ගායනා කරන සියක් ආය ලැබ මගෙත් ආයු ගැන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා මෙතේ බුදුන් කර ලොවේ උතුම් දල විසාකා වගේ ගීත ලාදළු බෝපත් කෙමින් සැල්ලසේ විසා ලාදළු බෝපත් කෙමින් සැල්ලසේ යසෝදරා දේවි වාවනු බැරිතන රහසේ හැදුවා පෙර සංසාරයේ ඇසුර මතක් වී එතකොට තඳ තරුමල් මට දන් දුන් මගේ රුසිරු නුඹ අරගම් කිරු තෙදවන් මට දන් දුන් මගේ ඔටුනු නුඹ දාගම් දායාද එයයි මගේ දෝනික පිදෙන්නාගේ වගේ ගීත. ඉතින් ඔහොම ගීත රාශියක් තිය ගානක් තියෙනවා එළියට ජනප්‍රිය වෙච්ච මේ 40 වසර පුරා.
0: අපේ හාමුදුරනේ ඔබ වහන්සේ අතින් ලියවුණු ගීත මං හිතන අපේ ප්‍රසිද්ධ ගායක ගායිකාවන් බොහොමයක් අතින් කියවිලා තිබෙනවා. හැබැයි මේ අතරින් වැඩිම ගීත සංඛ්‍යාවක් ගායනා කළ තිබෙන්නේ මොන ගායක ගායිකාවන්ද?
1: ඔය දැන් මගේ ගොඩාක් ගීත ගායනා කළ තියෙනවා මේ ආචාර්ය විතර රත්නාය සූරීන්, ඊට පස්සේ අපේ එඩ්ව විශාරද එඩ්ව ජයකොඩි මහත්මා, ටී එම් ජයරත්න, අමරදේව, ඒ වගේ ගොඩක් අපි අර අමරදේව මහත්තයෙන් පටන් ගන්නා වූ අමරදේව පරපුර කියලා අපි ගත්තොත් විතරත් නායක සනත් නන්ද සිරි නන්දා මාලනි ටී එම් ජයරත්න සෝමදිරි ජයමා ආදී ගායක ගායිකාවන් සිය ගානක් අපේ ගීත ගායනා කරලා තියෙනවා. ඒ නිසා තමයි අපි ලියපු ගීත සමාජගත කරලා ගන්න මට ලොකු පහසුවක් වුණේ. ආයේගේ සංගීතය සහ ගායන හැකියාව තමයි ලොකු උපකාරයක් වුණේ.
0: අපේ හාමුදුරනේ මේ අවුරුදු 40ක කාලය පුරාවට ඔබ වහන්සේගේ අතින් කොපමණ ගීත සංඛ්‍යාවක් රචනා කරලා තිබෙනවද?
1: ඔය ඇත්තට සාමාන්‍යයෙන් එහෙම නෑ. තරඟෙට ගීත ලිව්වේ නෑ. මං අර අවශ්‍ය දාලා ලිව්වා. ඔය ගොඩක් පරිපරි බුදුගුණ ගීත, මවුගුණ ගීත, පියගුණ ගීත, ඔය සමාජ අසාධාරණයට දක්වෙච්ච අවස්ථාවල් පිළිබඳ ගීත, ඔය වගේ තමයි මං ලියලා තියෙන්නේ. ඒවා අර මේ මං ඔය බුදුගුණ ගීත, මවුගුණ ගීත, පියගුණ වගේ ගීත රචනා කලාවේදී කිසිම ගායකයෙකුට ගායිකාවට ගීත ලියලා කිසිම මුදලක් අය කරලා නෑ. සාමාන්‍යයෙන් අපේ ඒක මුදල් ගැවසෙන වෘත්තියක්. ඒක ගීත කිව්වම එතකොට ගීත සංගීත කිව්වම පස්සේ වන මුදල් මේ සංසරණය සිද්ධියක්. නමුත් මම මේ වගේ ගීත ලියලා ඒ වෙනේ මුදල් අය කරලා එහෙම ඒ මත්තමින් කරලා නෑ ඒ වැඩේ. මං ඒක බොහොම ශ්‍රද්ධාවෙන් ඒ ගීත ලියලා ඒ ගායක ගායිකාවර දීලා තියෙනවා. අර මිල මුදල් අය නොකර කරපු නිස්සරණාභ්‍යාසයෙන් කරපු තේයක් නිසා මට ඒක ලොකු ප්‍රේජයක් තියෙනවා.
0: අපේ හාමුදුරනේ අපේ අසන්නන් වෙනුවෙන් අපි කැමති ඔබ වහන්සේගේ කුඩා අවධියේ ඔබ වහන්සේගේ මතකය අවදි කරන්න පුළුවන් නම්.
1: ගම දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පොරවක් කෝරලේ රඹුගන කියන පොඩි ගමක් තියෙනවා. දුප්පත් ගමක් තියෙනවා. මේ පොඩි ගමේ ඉපදිච්ච සමාජිකයෙක් මම. අපි බෞද්ධ පරිසරයක හැදුනා වැඩුණා. අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීයට ගම්මු අපි මේ බෞද්ධ පරිසරයේ හැදුනා වැඩුණා. පාසල් ගියා, පන්සල් ගියා, දහම් පාසල් ගියා. ඉතින් අර ඒ පිළියේ ශික්ෂණයක් ඇතුළු හැදිච්ච නිසා එහෙම තමයි අපි අපේ ජීවිත මුල් කාලේ හැදුනේ. පස්සේ කාලෙක පැවිදි වෙලා පිළිවෙන් අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා ඉතින් එහෙම ඉගෙනගෙන ඇවිල්ලා පස්සේ මේ ගීත රචනා කලාවට අවතීර්ණ වෙලා ඒ ගීත රචනා කලාව තුළ ඉඳගෙන මිනිසුන්ට යහපත් වූ මිනිසුන්ට එකාතකින් මිහිරක් රසයක් ලබා දෙන ගමන්ම ඔවුන්ට කිසියම් දැනුමක් මෙලෝ මෙලෝ පිළිබඳ කිසියම් දැනුමක් ඇඟීමක් ඇති වෙන විදිහේ මෙහෙවරක් තමයි මේ ගීතය හරහා කරලා තියෙන්නේ.
0: අපේ හාමුදුරනි, ඔබ වහන්සේ අතින් ලියවුණු ගීත වගේම ඔබ වහන්සේ අතින් ග්‍රන්ථ කීපයකුත් ලියවුණු බව අපි දන්නවා. කැමති දැනගන්න ඒ පිළිබඳවත්?
1: ඇත්තට මම ඔය 1986 තමයි සංසාරේ අපි කියන මගේ පළවෙනි ගීත සංග්‍රහය නිකුත් වෙන්නේ. ඊට පස්සේ 2005 සඳ තරුමල් කියලා ගීත සහ සොරපස්තා රටක පොතක් පිට වෙනවා. 2006 සසර දනව කියලා ගීත සංග්‍රහයක් පිට වෙනවා. ඒකට තමයි මට හම්බෙන්නේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය. කියන්නේ 2006 වසරේ හොඳම ගීපද රචනා සංග්‍රහයට හම්බෙන රාජ්‍ය සම්මානය මට හම්බ වෙනවා. ඊට පස්සේ දැන් එදාම දාතුර ජීදී කැටි කරලා තියෙන කැසට් සහ සංගීත කැටි සංසාරේ අපි ගම්මානේ අපි සසර දනව සමන්ල කන්ද සංසාරේ ගීයාතිකා සංසාරේ හැටි සංසාර චාරිකා බුදු අමාවැස්ස මවුගුණ සහ පියගුණ ගී කියලා ඔන්න සීඩි මාලාවක් කරලා තියෙනවා. අර අර පොත්වලට අමතරව
0: විශේෂයෙන්ම අපේ මේ ඇඩිලේඩ් පුරවැසියේ සිටින අසන්නන්ට දැන ගැනීමට තවත් වැදගත් කරුණක් මතක් කරන්නට කැමති මේ රබුකන සිද්ධාර්ථ හාමුදුරුව අපිට විශේෂයෙන් ඇඩිලේඩ් වල සිටින අපටත් විශේෂ සමීපත්වයක් තියෙනවා. ඒ තමයි මේ ඇඩිලේඩ් වල තිබෙන සිංහල බෞද්ධ පාසලේ පාසල් ගීතය නිර්මාණය වෙලා තිබෙන්නේත් උන්වහන්සේගේ අතින්මයි.
1: ලොකු මේ ආසාවක් දක්වා මොකද ඔස්ට්‍රේලියාවේ රටක අපේ මේ සිංහල බෞද්ධ පාසලක් තියෙන එක එහෙම පවත්වාගෙන යන එක ඔස්ට්‍රේලියාවටත් හොඳයි, ඒ ඉගෙන ගන්න දරුවන්ටත් හොඳයි, ඔවුන්ගේ පෙළෝ ජීවිතය පරලෝ ජීවිතය යහපත් කරගන්නට මේක හරි උදව්වක් වෙයි කියන හැඟීමෙන් මම ඒ ගීතය නිසරණ අධ්‍යාපනයට ලියලා දුන්නා. අද මං හිතන්නේ 15 භාවිතා කරන්න ඒ ගීතය කියලා මං හිතන්නේ.
0: ඇඩිලේඩ් ලක්හඬ අසන්නන් වෙනුවෙන් අද දවසේ මේ පිළිසඳරට ඔබ වහන්සේගේ වටිනා කාලය ලබා දීම පිළිබඳව අපිට ඔබ වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන්න කැමැති. ඉතින් ඔබ වහන්සේගෙන් 40 අවුරුද්දක් පුරාවට මේ ශ්‍රී ලාංකේය සංගීත ශ්‍රේෂ්ඨට සිදුණු සේවාව ඉතා අමිලයි. තවත් බොහෝ කාලයක් මේ ආකාරයෙන්ම මේ සේවය සිදු කිරීමට ඔබ වහන්සේට සියලු ශක්තිය ධෛර්ය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සමග අපි සමුගන්නවා. අයිබුවන්.

0: Kulit Hafızı Tırma.
1: විනිසුරු වරුන්ගේ විශ්‍රාම ගැන්වෙන වයස් සීමාව දීර්ඝ කරන විසදවන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හා ජනාධිපති අනුර කුමාර විසානායක මහතා අතර සාකච්ඡාවක් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දීපැවැත්තුණා. එෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ මෙම තීරණය ගෙන ඇත්තේ අධිකරණ බද්ධතියේ උන්නතිය වෙනුවෙන් බවයි. එය පුද්ගලික හෝ කණ්ඩායමක් ඉලක්ක කර නොව රටේ පොදු යහපත උදෙසා ගන්නා තීරණයක් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එෙහිදී අවධානමක් ගැනීමට තමන් බිය නොවන බවයි ජනාධිපතිවරයා අවධාරණය
2: මම කිසිසේත්ම මාගේ විධායක බලය හෝ අපි සතු තිබෙන බලයක් ආණ්ඩු ව්‍යවස්ථාවෙන් ඔබට පාවිච්චි කරන්න උපයෝග කරගන්නේ නැහැ. එනකො උපුල් මහත්මයා කියපු අවදානම, ඒ කියන්නේ මේ ව්‍යවස්ථා සංශෝධන නිසා අනිත් ජනාධිපතිවරයාට යන්න ඕන, ඔබටත් යන්න, මම යන්න ලෑස්ති මිනිහ. මම මේවවල වාඩි වෙන බලාගෙන අප මිනිහෙක් නෙමෙයි. ඒ වගේම මම මේ වෙනස කිරීම සඳහා අවදානම ගන්න ලෑස්ති මිනිහ. මුදු උදාහරණ කියන්නේ පාස්කු පරීක්ෂණේ. පාස්කු පරීක්ෂණේ දියත් කරලා තිබෙන බුද්ධි අංශත මගේ ආරක්ෂාවට වක් කියන්නේ තෝ මම පරීක්ෂණ යනවා. ඒ තුළ ජීවිත අවදානම් පවතින බව මම දන්නවා. ඒ නිසා මම අවදානම් ගන්න සූදානම්. ඒ අවදානම් හමු වෙයි මගේ තනතුරු හමු වෙනවා නම් ඒවා ඉතා හොඳින් බාරගෙන මට පිටත්වල යන්න ලෑස්ති. වරප්‍රසාදයේ කියන එක සීමාව කොතනද? ඉතින් ශේෂ්ඨාධිකරණ ඇතුලේ කරන ඕනම වෙනස්කම. ඒක වැටුප් වැඩි කිරීමේ සිට නැත්නම් වාහන බලපත්‍රයක් ලබා දීම දක්වාම වරප්‍රසාද ලෙස අර්ථකථනය කරන්න පුළුවන්. ඉතින් මම උපරිම උත්සාහ කරා මේක තනි පුද්ගලයේ කේන්ද්‍ර කරගත් වරප්‍රසාදයක් නොවන විදිහට කරන්නේ කොහොමද? ඒ නිසා මේක වරප්‍රසාදයක් සමාසලකන්නේ මේක සලකන්නේ අධිකරණයේ මේ තියෙන තත්වයේ සිට තව තත්වයකට පරිවර්තනය කිරීම.
1: කෙසේ වෙතත් මෙම හමුවෙන් පසු එහි පාර්ශ්ව කර්මිකු වන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හා තවත් පාර්ශ්වයන් ගණනාවක් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පමණක් පළමුව මාධ්‍යයට නිකුත් කර තිබූ අතර පසු නීතිඥ සංගමයේ සභාපතිවරයාගේ අදහස් දැක්වීම පමණක් මාධ්‍යයට නිකුත් කර තිබුණා. මෙවැනි පසුබිමකෙම සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව මාධ්‍යයට නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ජනාධිපති මාධ්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබුණා. එවැනි පසුබිමක පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා මෙලෙස මාධ්‍යයට කරුණු දක්වා සිටියා.
3: අපි දැන් දෙකක ඉන්නේ. නීතිඥ සංගමයේ හැටියට මේ සංශෝධනයට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි. අපි හේතු දක්වලා තියෙන්නේ. මෙතන නායකයන් අතර විද්වතුන් අතර වෙනසක් තියෙනවා නම් අදහස් වල අපි කතා කරලා සාකච්ඡා කරලා සම්මුතියකට එන්න ඕනේ මොකද්ද ඇත්තටම හොඳ කියලා. අපි විතරක් නෙවෙයි මහානායක හාමුදුරුවෝ United Nation කියන්නේ ඒක හුඟක් බලවත් ආයතනයක්. අපේ නීතිඥ සංගම් විනිසුතුමල්ලගේ සම පිටරට සියලු දෙනාම දැන් කියන්නේ මේක කරන්න එපා කියලා. ඉතින් මේ අවස්ථාවේ සංශෝධන කරන්න ඕනේ කියලා කියන්නේ ආණ්ඩුව විතරයි. මම ඒ වෙලාවේ කෙලින්ම කිව්වා ජනාධිපතිතුමාට අවදානම් ගන්න පුළුවන් දේවල් තියෙනවා. අපේ රටේ සංවර්ධනය, සමජාත්‍යන්තර සම්බන්ධතා, අමාත්‍ය මණ්ඩලය පත් කරනකොට, පාර්ලිමේන්තුවට නියෝජිත කට්ටිය යෝජනා කරනකොට අවදානම් ගන්න වෙනවා. නමුත් අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ උතුම් සංකල්පයක්. ඒ ස්වාධීනත්වයට පහරක් අවදානමක් එනවා කියන්නේ එතන ඒක මම හිතන්නේ කවදාකවත් නොකළු දෙයක්. අපි දන්නවා ඒක ජනාධිපතිතුමා

0: කිව ජනාධිපතිව හිතනවා නම් මෙතන අවදානමක් තියෙනකොට ඒකම උත්තරේ මේ රොකඩ ඉන්න.
1: මේ අතර එම සාකච්ඡාවේදී පළ වූ අදහස් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහතුරුන් මෙලෙස අදහස් පළ කළා.
2: ජනාධිපතිවරයා ප්‍රමුඛ වර්තමාන රජය ඉතාමත් මූලික කර්මෙන් උනන්දුවෙන් යුහුසුලුව අධිකරණයේ ස්වාධීනත්වය සමූල ඝාතනයකට ලක් කරන ප්‍රතිපත්ති වියත් කරමින් සිටින විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කරන වෙනසට කිසිසේත්ම ජනවරමක් ලැබිලා නැහැ. මේ විධායකය තමන්ගේ ගෝලබාලයින් කණ්ඩායමක් සමග අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව එල්ල කරන ම්ලේච්ඡ මරුපහරක් හැටියට අපි මේ විශ්‍රාම වයස වැඩි කිරීමේ ක්‍රියාවලිය හඳුන්වන්නට කැමතියි. ඔබ මේ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශකොට සමූල ඝාතනයකට ලක් කිරීම. අපිට ඇහෙනවා අවදානමක් අරගෙනයි මේ ක්‍රියාව කරන්න කියන ප්‍රකාශය. හැබැයි අවදානමට මුහුණ දෙන්නේ රටේ 120%
3: රටක තියෙන ජනතාව පීඩා කරන පාලනයක් නම් දූෂිත පාලනයක් නම් ජනතාවන් කලබල වෙන්න ඕන සටන් කරන්න ඕන. රටක තියෙන්නේ ජනතාවගේ පාලනයක් නම් අලුත් ගමනක් යන්න තිබෙනවා නම් එවැනි ගමනක් යදී මතුවෙන දුෂ්කරතා එක්ක පොරවදමින් තමන් දිනාගත්තේ ආරක්ෂා කර ගැනීමට ජනතාව සමත් වෙනවා. සමහර දේවල් කරන්න ගියාම අවදානමක් ගන්නම වෙන නිසා හොඳ දේ සඳහා අවදානම් ගන්නවා නම් ඒ අවදානම් අරගෙන මුළු දේ කරන එක තමයි වැඩි.
1: මේ අතර ප්‍රසාධිකරණයේ සහ අභ්‍යාචනාධිකරණයේ වෙනසුරුව ගේ විශ්‍රාම කාලයේ දීර්ඝ කිරීමේ යෝජනාව ඇතුළත් 22 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත සහ 15 උසාවිවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව ඇතුළත් අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම් පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායකාර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව ඕනෑම අයෙකුට අධිකරණයට යාමට සතික කාලයක් හිමිවන අතර එම පෙත්සම් විභාග කර දින 3/21 ඇතුළත කාලය තුළ ප්‍රසාධිකරණය තම මතය පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු වෙනවා. රට හිතන හැටි මත විමසුමේ නවතම සමීක්ෂණ වාර්තාවට අනුව ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය පසුගිය ජූලි මාසයේදී යම් පසුබෑමකට ලක්ව 50% දක්වා අඩු වී ඇති බවත් එය පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව 15%කින් 15%ක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා. පසුගිය පෙබරවාරි මාසයේදී ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 65% වූ බවත් එය මැතිවරණයෙන් පසු ආණ්ඩුවට ලැබුණු ඉහළම ජනතා අනුමැතිය බවත් එම ආයතනය පැවසුවා. එසේම රටේ ආර්ථිකයේ ඉදිරි දැක්ම පිළිබඳව ජනතා මතය තියුණු ලෙස අඩු වී ඇති බවත් ආර්ථිකය යහපත් වෙමින් පවතින්නේ යයි විශ්වාස කරන පිරිස 42% දක්වා අඩු වී ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය සිය වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා. මෙම වසර අගවන විට එල්නිනෝ තත්ත්වයේ ඉතා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් වීමේ සම්භාවිතාව 90% දක්වා ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ වසර 75% තුළ ඇති වූ එල්නිනෝ තත්ත්වයට වඩා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් මෙම වසර අවසානයේදී අපේක්ෂා කරන බවයි. ඒ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා මෙලෙස අදහස් පළ කළා.
4: පොලිය පුරවකතන විශේෂයෙන් ගත්තොත් නෝවා ප්‍රෙඩික්ෂන් සෙන්ටර් එක මේ වෙනකොට පුරවකතනය කරනවා මේ එල්නිනෝ තත්ත්වය ශක්තිමත් වර්ධනය වේවි කියලා. ඒකේ මේ අවුරුද්ද අවසන් වෙනකම් 90%කට වඩා සම්භාවිතාවකින් කියන ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් කාලයේ මේ එල්නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් බවට පත් වෙලා තියේවි කියලා. අපි ගත්තොත් ඕෂන් නිනෝ ඉන්ඩෙක්ස් අපි එල්නිනෝ තත්ත්වය මනින් මේ ONI කියන ඉන්ඩෙක්ස් එකෙන් ඒ අගේ ගත්තොත් එහෙම දැන් මේ වෙන විට පහුගිය මාස 3 කියන්නේ මැයි ජූනි ජූලි මාස 3 අගේ නේද 1.4 ධන 1.4 වගේ පෙන්නවා සෙන්ටිග්‍රේඩ් ඩාන්ස් එක. අපි දන්නවා එල්නිනෝ තත්ත්වයක් කියන්නේ මේ අගේ ධන 0.5ට වඩා වැඩි නම් අපි කියනවා එල්නිනෝ තත්ත්වයක් කියලා. ඒ වගේම ධන 1ට වඩා වැඩි නම් අපි කියනවා ප්‍රමධ්‍යස්ත නැත්නම් මොඩරේට් එල්නිනෝ තත්ත්වයක් කියලා. පහුගිය මාස 3 අතරම 1.4 වෙනවා. නමුත් අර්ථ දැක්වීමත් එක්ක පහුගිය මාස 5ක අපි මේක සලකන්න ඕනේ. ඉතින් පහුගිය මාස 5ක සලකනකොට තාම 1.4 කියලා කියන්න බෑ. කොහොම වෙතත් දැන් මධ්‍යස්ත මට්ටමක එල්නිනෝවත් තියෙනවා. ලංකාවට බලපෑම අඩු වුණාට මේ වන විට ලෝකයේ විවිධ කලාපවලට මේක එක එක ආකාරයට බලපානවා. නෝවා ප්‍රෙඩික්ෂන් සෙන්ටර් එක මේ වෙනුවට පුරවකතනය කරනවා. එන 69% සම්භාවිතාවකින් කියනවා මේ ඇතිවන එල්නිනෝව මේ 26-27 ඇතිවන එල්නිනෝව අර අවුරුදු 75ක පහුගිය අවුරුදු 75ක එල්නිනෝ සංසිද්ධීන් වලට වඩා ඉහළ තා ප්‍රබල එල්නිනෝවක් වීමට 69% සම්භාවිතාවක් තියෙනවා.
1: මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ තමන් යටතේ පාලනය වන ජලාශවල ජල මට්ටම 37% දක්වා පහළ ගොස් ඇති බැවින් ජලය අර පෙරමැස්මෙන් භාවිත කිරීම වැදගත් බවයි. මේ වන විටත් දිවයිනේ නිරතදිග කොටසට යම් වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතුනද උතුර උතුරුමැද පළාත්වලට මෙන්ම අම්පාර හා මොන්රාකල දිස්ත්‍රික්කවලට පියගේ හේතුවෙන් ජල මූලාශ්‍ර රසක් හිරී ගොස් තිබෙනවා. එල්නිනෝ සංසිද්ධිය සමග ඇතිවිය හැකි අහිතකර කාලගුණ තත්ත්වයන්ගෙන් ආර්ථික වර්ධනයට බලපෑම් එල්ලවීමේ අවධානම ගැටීමක් පවතින බව සුරකා මහ බැංකුව පවසනවා. මහ බැංකුව නිකුත් කළ මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ දැක්වෙන්නේ එල්නිනෝ සංසිද්ධිය බලපෑම හේතුවෙන් නුදුරු හා මැදකාලීනව උද්ධමනය පුරෝගතනය කළ මට්ටමට වඩා ඉහළ යාමේ අවධානමක් පවතින බවයි. ආර්ථික තත්ත්වය පහළ යාම සඳහා සාධක කීපයක් හේතු විය හැකි අතර විශේෂයෙන් එල්නිනෝ තත්ත්වයේ හේතුවෙන් දිගු කාලීන වියලි කාලගුණ තත්ත්වය හා අක්‍රමවත් වර්ෂාපතන රටා ඇතුළු අයහපත් කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බව මහ බැංකුව පෙන්වා දෙනවා. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ එමකින් කෘෂිකාර්මික නිෂ්පාදන හා ඒ ආශ්‍රිත ආර්ථික ක්‍රියාකාරකම් වලට අහිතකර ලෙස බලපෑම් එල්ල විය හැකි බවයි. විදේශ රටවල සැකබ සිටින ප්‍රබල පාතාල සහ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතරින් ජාත්‍යන්තර රතු අරෙන්තු නිකුත් කර ඇති 73 දෙනෙකු ඉදිරියේදී ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. පසුගියදා මහනුවරදී අදහස් දක්වමින් පොලිස්පතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අපරාධ හා මද්‍රව්‍ය මැඩලීමේ වැඩපිළිවෙලෙහි විනිවිදභාවය සහ ප්‍රගතිය හේතුවෙන් විදේශ රටවල සහ තානාපති කාර්යාලවල විශේෂ ඇගයීමක් මෙන්ම ඉහළ සහයෝගයක් හිමිව ඇති බවයි.
5: තවත් තියෙනවා රතු වරන්තුව ගත්තා 73 කියන තවත් අපි 100කට අවසන් ප්‍රමාණයක් ඉන්නවා කියලා විශ්වාස කරනවා. ඒ වගේම අපිට හොඳ ජාත්‍යන්තර සහයෝගයක් හම්බෙලා තියෙනවා. අපි කරන මේ මද්දවිය මෙහෙයුම තමනු සාර්ථකයි කියලා විදේශ රාජ්‍යයන් පවා පිළිගගෙන තියෙනවා. ඉතිහාසෙත් එහෙම තමයි. යම් යම් ක්‍රියාමාර්ග ගන්නකොට උන් බලනවා උන්ගේ විරුද්ධවාදීන් එක්ක ගැටුම් ඇති කරගෙන බලය පෙන්වන සිදු කරන ලබන මෙහෙයුමත් එක්ක උන් කැළඹිලා ඉන්නේ.
1: මේ අතර දැනට ප්‍රමාද වී ඇති රස පරීක්ෂක වාර්තා 9000ක් මේ මාසය තුල අවසන් කර අධිකරණයේ වෙත ලබා දීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා පල්ලන්සේන බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්. එහිදී පවතින ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරයා රැඳවියන් සමග සාකච්ඡාවකට නිරත වුණා. මේ අනුව ඉදිරියේදී දිවයිනේ අනෙකුත් බන්ධනාගාරවලට ගොස් නිරීක්ෂණය කර ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවේ කාර්මික හා තාක්ෂණික ක්ෂේත්‍රයන් නගා සිටවීම සඳහා පෙරමුණ ගන්නා ලෙස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නේති මහතා ඔස්ට්‍රේලියාවේ වැසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය මගින් සංවිධානය කළ ව්‍යවසායක සමුළුවකට පසුගියදා එක්වෙමින් ඔහු මෙම ඇරයුම සිදු කළා. මෙල්බන් නුවර පැවති මෙම සමුළුවේදී ප්‍රධාන දේශනය සිදු කරමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වත්මන් ආර්ථික අභියෝග ජය ගනිමින් ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම සඳහා විදේශගත ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ගෙන් සහ ආයෝජකයන් සතු වගකීමක් වී ඇති බවයි. දූෂණයෙන් තොර ආයෝජන හිතකාමී සහ පූර්ණ විනිවිදභාවයෙන් යුතු නව ආර්ථික පරිසරයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර ඇති බැවින් මව්බිමේ සංවර්ධනයට සක්‍රීයව දායකත්වය ලබා දෙන ලෙස ඔහු සියලු ව්‍යවසායකයන්ට මෙහිදී විවෘතව ඇරයුම් කරනු ලැබුවා. ඉදින් මේ කරුණු තමයි ගියුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. ඇඩිලෙඩ් ලක්හලින් ලබන සතියේ තමුර බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා මම නිරෝධකාරී වසම් කොළඹ සිට.
6: අවදමේ සූදානම් වෙන්නේ මේ සතිය සඳහා සිතනති ගීතය ඔබට ගෙනීමටයි. ඉතින් මෙන්න වගේම අදත් අපහිතවත් විජිත් කුමාර සේනත් මහතා සූදානමෙන් සිටිනවා මේ සතිය සඳහා ඔහුගේ සිතනඳුනු ගීතය මේ ආකාරයෙන් අප සමග බෙදාහදා ගැනීමට.
7: ඔව් නයන්, අද තෝරා ගැනීම පූජ්‍ය රඹකන සිදුවත් හිමිපාණන් විසින් රචනා කළ ගීතයක්. ගිය සංගීතවත් කළේ සංගීතවේදී M.R. චූලසිංහ. එය හැඟුම් බර ලෙස ගායනා කළා එඩ්වඩ් ජයකොඩි.

0: රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසි විටක ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ.
1: රට කරන්න මට බාර දෙන්න.
2: නොදුටු මාණය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබමින් සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්කඩ ගුවන්විදුලි වැඩසටහනත් සමගයි. අපද මේ සූදානම් වෙන්නේ ලංකාවේ සිට සතිපතා අප සමග දුරකථනින් සම්බන්ධන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජී බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. අයිබෝන් දුමින්ද?
4: අයිබෝන් නයන්.
3: දුමින්ද, ඇත්තම මේ පසුගිය සතිය ලංකාවේ විශේෂයෙන්ම මේ කලා ලෝකේ සංගීත ලෝකයට මං හිතන්නේ විශාල පාඩුවක් සිදු වුණ සතියක් කිව්වොත් නිවැරදි කියලා මට හිතෙන්නේ. අපි මේ හැමෝම අපේ හදවත්වල රැඳී තිබෙන ගීත බොහොමයක් ලියපු රබුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ අපවත් වීමත්, ඒ වගේම විශේෂයෙන්ම මේ සංගීත ලෝකයේ අපේ මේ ඉතාමත් විශාල අඩුවක් වන මේ ආචාර්ය නන්දා මාලනියගේ අභාවයත් මං හිතන්නේ අපිට බොහොමත්ම ශ්‍රී ලාංකික ලෝකේ වටේන සිළු දිනාටම දැනෙන වියෝ දෙකක්. අපි එතනින් ආරම්භ කරමු කියලා හිතුවා. දැනගන්න කැමති මොන වගේද ලංකාවේ වාතාවරණ මේ පිළිබඳව?
4: ඔව්, ඇත්තටම නයන් ගත්තොත් එහෙම සංගීත ලෝකේ කිසිම දවසක පිරිමහන්න පුළුවන් මේ, ඒ කියන්නේ වෙන කිසි කෙනෙකුට ඒ අඩුව පිරිමහන්න පුළුවන් කියලා විශ්වාස කරන්නට බැරි චරිත දෙකක් තමයි එකම ළඟ සිකුරාදා දිනේ ප්‍රමුඛන සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ අවසන් කටයුතු සිදු වුණා, ඊයේ දවසේ ආචාර්ය නන්දා මාලනියන්ගේ අවසන් කටයුතු සිදු වුණා. ඉතින් කොහොම වුණත් නයන් විශේෂයෙන්ම මේ අර යතිවර සලකුණ, ගීතයේ තියෙන යතිවර සලකුණ විදිහට තමයි රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවන් සලකන්නේ. විශේෂයෙන්ම මාතර දෙනියාය නගරයට ආසන්නව රඹුකන ගමේ 1950 මැයි මාසේ දෙවනිදා උන්වහන්සේ උපත ලැබුවා. ඒ වගේම 1963 ජූලි මාසේ 22 රඹුකන සිද්ධාර්ථ නමින් පැවිදි වුණා. ඇත්තරම උන්වහන්සේ මේ ඉපදිලා තියෙන්නේ වෙසක් පොහොය දවසක කියලා තමයි සඳහන් වෙන්නේ. කොහොම වුණත් බුදුහාමුදුරුව අපිත් දකින්න ඇති කාසි වලට ගන්නත් බෑ, සඳ තරු මල් මේ ආදී වශයෙන් ස්වභාවික ගීතයක ඉතාම වටිනා පද මුසු කරපු හාමුදුරු නමක් විදිහට ඉතිහාසගත වෙනවා. ඉතින් උන්වහන්සේගේ කටි අවසන් මේ ආදාහන පූජෝත්සවය සිකුරාදා සිද්ධ වුණා. ඒ එක්කම ඒ රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ අපවත් වූ බව ආරංචි වුණාට පස්සේ, ඊට දවසකට පස්සේ ආපහු තවත් ඒ විශාලතම පාඩුව සංගීත ක්ෂේත්‍රයට සිදු වුණු ජාතියේ යශෝරාවේ කියන නමින් තමයි ඇත්තම නන්දමාලනිය විශාරද ආචාර්ය මහත්මිය හඳුන්වන්නේ. කොහොම වුණත් ඊයේ දවසේ ඉතාමත් චාම් අයුරින් මොරැල්ල කනස්තේදී තමයි ඇයගේ අවසන් කටයුතු සිද්ධ වුණේ. මොකද විශේෂයෙන්ම දරුවෝ 9ක් හිටපු ඉතාම දුප්පත් පවුලක මිරිහාන ආරච්චිගේ නන්දා පෙරේරා නම් 1943 අගෝස්තු 23 වෙනිදා. ඇත්තම මේකත් හරි ඓතිහාසික කාරණයක්. අද තමයි මේ නන්දා මාලනියගේ 83 වෙනි උපන්දිනයට යෙදී තිබුණේ. ඉතින් දින 4කට කලින් තමයි ඇය මේ මෙලව හැරලා මේ යෑමට තිබුණේ. කොහොම වුණත් අලුත්ගම ලෙවන්දුව ග්‍රාමයේ තමයි ඇය උපත ලැබුවේ. ඒ වගේම කරුණාරත්න අබේසේකර මහත්මයාගේ ළමා පිටියට, ගුවන්විදුලියේ ළමා පිටියට මුලින්ම සම්බන්ධ වෙලා, ඊට පස්සේ ගීත ගායනා කරලා, විශේෂයෙන්ම අශෝක කොළඹගේ මහත්මයා ලියපු ඔබගේ පාමුල සඳුන් ගසක් වී සුවඳ මලින් කරසන්නම් බුදුසාදු බුදුසාදු කියන ගීතය ඉතාම ජනප්‍රිය වුණා. ඊට පස්සේ මේ දශක 7ක විතර කාලයක් ශ්‍රී ලංකීය සංගීත ක්ෂේත්‍රයේ අමරණීය ගීත රැසක් ගායනා කරලා ඒ කියන්නේ අපේ සමාජයට ලබා දුන් තැනැත්තියක් විදිහට තමයි සැලකෙන්නේ. විශේෂයෙන්ම ළමා ගීත, ඒ වගේම සිනමාව, බුදු ගුණ, ඒ වගේම විප්ලවය, මේ ආදී විවිධ පරාසයන් ගණනාවක විශේෂයෙන්ම මේ නන්දා මාලනියගේ ගීත බරසාර ගීත අපිට අසන්නට ලැබුණා. ඉතින් ඒ වගේම ජනාධිපති සම්මාන ඇතුළු සරසවි සම්මාන ඇතුළු සම්මාන අති විශාල ගණනකින් අය පිදුම් ලැබලා තිබෙනවා. කොහොම වුණත් විශේෂයෙන්ම අය විශේෂයෙන්ම විප්ලවයේ කාලේ පහුගිය විශේෂයෙන්ම පවන කියන සංගීතාවලිය ඉදිරිපත් කරමින් විශේෂයෙන්ම තරුව හඬවත් හඬවත් අවදි කරන්නට සමත් වෙච්ච කාලයක් තිබුණා. ඒ වගේම ජීවිත තර්ජන තියෙන කාලයකදී අය කලක් ඉන්දියාවේ රැකවරණේ පවා මේ ගිහිල්ලා හිටියා. කොහොම වුණත් විශේෂයෙන්ම කලාන් කරනවා නම් දැන් නන්දාමාලිනියගේ අවසන් කැමැත්ත ඉල්ලීම අනුව කිසිදු ආකාරයක උත්සව සභාවක් තිබුණේ නැහැ. ඊයේ උදේ අරුවේ 10ට ආගමික කතා වතාවක් සිදු වුණා බෞද්ධ චාරිත්‍රානුකූල. ඊට පස්සේ කිසිදු ආකාරයකට උත්සව සභාවක් කිසිම දෙයක් සනාන් කරන්න නොකර තමයි ඇයිගේ අන්තිමක නැත්ත තිබුණේ. ඒ වුණත් රජයේ පැත්තෙන් ඇත්තටම රාජ්‍ය ගෞරවය විශේෂයෙන්ම වත්මන් රජයට ඉතා සමීප ගායිකාවක් විදිහටත් රජයේ සියලුම ජනාධිපතිවරයාගේ සිට සියලුම මැතිඅමතිවරු අවමගුල් උත්සවයට සහභාගී වුණා. ඒ වගේම රජයේ පැත්තෙන් රාජ්‍ය ගෞරවය ලබා දෙන්නට රජය යෝජනා කළා තිබුණා. නමුත් පවුලේ ඉල්ලීම මත එය සිදු වුණේ නැහැ. ඉතාම චාම් අයුරින් උත්සව සභාවකින් තොරව ගුණකතන වලින් තොරව තමයි ඇයගේ අවමංගල කටයුතු සිදු වුණේ. කොහොම වුණත් මුගේගොඩ සිට බොරල්ල කරත්තට කනත්තේ ඊයේ හවස 5 විතර වෙනකොට ඒ අවසන් කටයුතු සිදු වුණා. ඉතින් විශේෂයෙන්ම දින 3ක රජයේ විසින් ශෝක ජාතික ශෝක දින කාලයක් ප්‍රකාශයට පත් කළා. සිකුරාදා දිනේ සෙනසුරාදා දිනයන් අද දිනේ මේ ශෝක කාලය දවස් 3ක ශෝක කාලය ක්‍රියාත්මකයි. ඒ වගේම සියලුම රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩුකුඹු කරලා ඇයට ගෞරව දැක්වීමට කටයුතු කරලා තියෙනවා. ඉතින් අතිවිශාල පිරිසක් රසිකයින් පිරිසක් ලොකු කුඩා මහලු සියලු තරාතිරම් වල කණ්ඩායම් විශාල පිරිසක් බැල නොකැඩි ඇගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියා. ඒ වගේම ඊයේ දිනේ බොරැල්ල කනත්තට අතිවිශාල පිරිසක් සහභාගී වුණා. ඉතින් අවසාන වශයෙන් කොහොම වුණත් හැමෝටම අත් වෙන ඉරණම අනුව ඇය අවසන් ගමන් ගියා. ඉතාම චාම්ම තමයි මේ කටයුතු සිද්ධ වුණේ.
3: දුමින් දේ වගේම අනිකුත් කාරණා හැට අපිට මොනවද දැනගන්න තිබෙන්නේ?
4: ඔව් කාරණා කීපයක් සඳහන් කරපෑගි නෑ. විශේෂයෙන්ම මේ ලංකාවට මේ දිනවල අධික රස්නයක් තියෙනවා. මේ එල්නිනෝ තත්ත්වය දැනටත් ක්‍රියාත්මක වී බව ඇති බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. කොහොම වුණත් ශ්‍රී ලංකාවට මේ එල්නිනෝ තත්ත්වය විශේෂයෙන්ම ඔක්තෝබර් මාසයේ සහ දෙසැම්බර් කාලය තුල යම් ආකාරයකට මේ තරමක් තත්ත්වය භයානක තත්ත්වයක් තිබෙන බවට නිරීක්ෂණය වෙනවා. විශේෂයෙන්ම අධික වර්ෂාව ලැබීමේ සම්භාවිතාවක් තිබෙන බව තමයි මේ වන විට සඳහන් කරන්නේ. ඒ වගේම මේක 2027 අප්‍රේල් වෙනකන් මේ තත්ත්වය පවතී කියලා සඳහන් වෙනවා. විශේෂයෙන්ම ලබන අවුරුද්දේ පෙබරවාරි මාර්තු අප්‍රේල් කියන කාලය තුළ අධික නියම් තත්ත්වයක් මතුවේ කියන කාරණාව තමයි සඳහන් කරන්නේ. විශේෂයෙන්ම මේ සඳහා දැනටම සූදානම් වෙන්නේ කියන කාරණාව තමයි විශේෂයෙන්ම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ පැත්තෙන් ගත්තොත් විශේෂ සාකච්ඡා ගණනාවක් පවත්වනවා. ප්‍රධාන වශයෙන්ම මේ කන්න ඉක්මන් කිරීම, ඒ වගේම නියම් තත්ත්වයට ඔරොත්තු දෙන භෝග වගා කිරීම සඳහා යම් ආකාරයක කටයුතු කිරීම සහ ඒ වගේම විදුලි බල පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඒ කළමනාකරණය කිරීම, ඒ වගේම පානීය ජලය සපයා ගැනීම කළමනාකරණය කිරීම ආදී කටයුතු පිළිබඳව දැනටමත් කටයුතු කරගෙන තියෙනවා. කොහොම වුණත් මේ වන විට ලංකාවේ දිවයිනේ උතුරු මැද, ඒ වගේම වයඹ, ඒ වගේම නැගෙනහිර පළාත්වල අධික ජල හිඟතාවයක් පේනවා. වගා අක්‍රසිය ගණන් විනාශ වෙලා තිබෙනවා. ඉතින් පුද්ගලයින්ට පානීය ජලය අවශ්‍ය ලබා ගැනීමටත් නොහැකි තත්ත්වයක් මතුවලා තියෙනවා. බස්නාහිර සහ අනිකුත් ප්‍රදේශවල විටින් විට වැසි වර්ෂා තත්ත්වයන් වාර්තා වෙනවා. හැබැයි එහෙම වැස්සයි කියලා නෙමෙයි, අධික රස්නයක් සිරුවේ දැරිය නොහැකි තත්ත්වයේ රස්නයක් පවතිනවා ලංකාවේ සියලුම ප්‍රදේශවල. ඒ වගේම නයන් සඳහන් කරන්නට ඕනේ වඩාත්ම පාර්ලිමේන්තුවේ ආන්දෝලනාත්මක සිදුවීම, විශේෂයෙන්ම 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. ඒක පළවෙනි වර සහ දෙවෙනි වර කිරීමකට ලක් කරනු ලැබුවා. ඒ වගේම මේ මේ මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් අභ්‍යාජනාධිකරණයේ විනිසුරුන්ගේ වයස් අවුරුදු දෙකකින් විශ්‍රාමයම දීර්ඝ කිරීම තමයි සිදු කරන්නේ. ඒ වගේම සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාමයානේ කාලය අවුරුදු දෙකකින් වැඩි කරන්න තමයි කටයුතු කරලා තියෙන්නේ. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් දැන් අර්බුදකාරී තත්ත්වයක් මතුවලා තියෙනවා. විශේෂයෙන්ම මේ වන විට මේ කතා කරන මොහොත වෙන විට ප්‍රත්‍යක්ෂම් 13ක් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරලා තියෙනවා. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තවමත් මේ පූර්ණ විනිසුරු මණ්ඩලයක් මේක අහනවද කියන කාරණාව තවමත් අගවිනිසුරුවරයා ප්‍රකාශයට පත් කළා නැහැ. කොහොම වුණත් මේ වන විට ඒ කියන්නේ සංවිධාන බලවේගයේ වගේම විවිධ පාර්ශ්ව සංවිධාන ආදී වශයෙන් තමයි මේ පෙස්සන් 13 නීතිජ සංගමය ඇතුළු පෙස්සන් 13 ඉදිරිපත් කරලා තියෙනවා. සමහර විට මේ සතිය තුළ තවත් පෙස්සන් කීපයක් ඉදිරිපත් වීමට නියමිතව තියෙනවා. කොහොම වුණත් මේ ශේෂ් දැන් අර එක චෝදනාවක් තමයි එන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ වයස සිස්ටම් වයස දීර්ඝ කිරීමේ කාරණාව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ටම තීන්දුව කරන්න දෙනවාද කියන කාරණාව. ඒ අනුව තමයි මේ පෙස්සංකාර පස්පාර්ශව සඳහන් කරන්නේ ජනමධිචාරණයකට මේ කාරණාව ලබා දෙන්න කියන කාරණාව. කොහොම වුණත් ඉදිරියේදී මේ පෙස්සම් විභාග ගැනීමට නියමිතව තිබෙනවා. ඒ වගේම නැයින් අවසාන වශයෙන් යාපනය කේන්ද්‍ර කරගත්තොත් එහෙම මේ චෙම්මිනි මිනි වල පිළිබඳව ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් පහුගිය කාලය තුළ මතුණා. කොහොම වුණත් මේ ප්‍රදේශයේ මේ චෙම්මිනි ප්‍රදේශයේ මේ කැණීම් කටයුතු පුරා විද්‍යා මහාචාර්ය මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයා ඇතුළු විශේෂඥ කණ්ඩායමක් විසින් අධීක්ෂණය යටතේ සිදු කරමින් පවතිනවා. කොහොම වුණත් මේ වන විට චෙම්මිනි මේ සමූහ මිනි වලින් මිනිස් සිරුරු 582ක් වගේ විශාල සිරුරු ප්‍රමාණයක් හමු වෙලා තියෙනවා, හඳුනාගෙන තියෙනවා, මේ වෙන් කරලා තියෙනවා. මේ පුද්ගලයෝ 582 දෙනෙකුගේ අස්ථි කැබලි තිබෙන බවට. මෙතනදී විවිධ වයස් කාණ්ඩවල පුද්ගලයෝ ජීවිතක්ෂයට පත් වූ බව සඳහන් වෙලා තියෙනවා. මොකද පොඩි ළමයින්ගේ සහ වැඩිහිටියක් විවිධ වයස් කාණ්ඩවල අයත් පුද්ගලයෝ මේ ජීවිතක්ෂයට පත් වෙලා මේ සමූහ මිනිවලේ වැරලිලා තිබෙන බව තමයි මේ වන විට හෙළි වෙලා තියෙන්නේ.
3: දුමින්ද තපසංග සම්බන්ධ ලංකාවේ තොරතුරු බෙදා ගැනීම පිළිබඳ බොහෝ කිසුතුමන් තේනවා. නැවත ලබන සතියේ හමුවෙමු. ආයිබෝවන්.
4: ආයිබෝවන්.
3: අපි අද වැඩසටහන ආරම්භෙදිත් මතක් කළ ආකාරයට විශේෂයෙන්ම පසුගිය සතියේ අපාතරින් සදහරම සමගත් අතිපූජ්‍ය රබුකන සිද්ධාර්ථ හිමියන්ට අපගේ කෘතවේදීත්වය මේ අවස්ථාව පළ කිරීමට කැමැති. විශේෂයෙන්ම උන්වහන්සේ ගැන මගේ මතකය ආවර්ජනය කළොත් ඉතාමත් අල්පේච්ඡ ඒ වගේම නිහතමානී වචනේ පරිසමාප්තියෙම නිහතමානී චරිතයක් හැටියටයි මම උන්වහන්සේව හඳුරගත්තේ. මීට වසර 10කට ප්‍රථම මම මේ විශේෂයෙන්ම මේ පිළිසඳර සඳහා උන්වහන්සේව මුණ ගැසුණු අවස්ථාවේදී විශේෂයෙන්ම මේ රබුකන සිද්ධාර්ථ හිමියන්ගේ නම අපි අහලා තියෙනවා. ඉතින් ඉතා සුප්‍රසිද්ධ චරිතයක්. ඉතින් මම හිතුවේ නෑ මට මේ වගේ ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙන් පිළිසඳරක් සඳහා කාලයක්වත් මට ලබා ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් උන්වහන්සේට මම කතා කරපු අවස්ථාවේදී ඉතාමත් නිහතමානී මට අදහ ගැනීමට නොහැකි තරමටම නිහතමානී ආකාරයෙන් අත වශයෙන්ම මට කතා කරලා සුදුසු වෙලාවක් ලබා දීලා ඒ පිළිසඳරට සම්බන්ධ වෙච්ච හැටි අදටත් මගේ මතකයේ තිබෙනවා. ඉතින් අපිට තාමත් වැදගත් චරිතයක්. ඒ වගේම මේ විශේෂයෙන්ම ශ්‍රී ලාංකික සංගීත ශාස්ත්‍රයේ මං හිතන ඔබත් දන්නවා මේ වෙනුවිට මේ විශේෂයෙන්ම මේ මුදලට යම් ආකාරයකට යටවුණ එහෙම නැත්තම් මේ මුදල් හඹා යන ආකාරයේ පසුබිමක් තිබෙන වකවානුවක මේ වගේ චරිත මං හිතන්නේ තාමත් ආදර්ශමත්. ඒ වගේම මිලකල නොහැකි වටිනාකමක් ඇති චරිත. මං හිතන්නේ ඔබ අද පිළිසඳරෙදි උන්වහන්සේගේ වචනේ මහන්ට ඇති. අවුරුදු 50කට නොඅඩු කාලයක් ශ්‍රී ලාංකික සංගීත ශාස්ත්‍රයට මේ තරම් අනුපමේය සේවයක් කළ උන්වහන්සේ ඉතාමත් ආඩම්බරයෙන් කියන වචනය තමයි මේ කාලය තුල උන්වහන්සේ විසින් රචනා කළ කිසිම ගීතයකට සත පහකවත් මුදලක් උන්වහන්සේ ලබාගෙන නැහැ කියලා. ඉතින් අපි දන්න සුප්‍රසිද්ධ ගීත බොහොමයක් ලියවිලා තිබෙන්නේ උන්වහන්සේගේ අතින්. ඉතින් මේ වගේ චරිත මේ මුදල මං හිතන්නේ ඉස්මතු වෙන මුදල පසුපස හඹා යන සමාජයක් තිබෙන වකවානුවක මේ වගේ චරිත කොපමණ අගේද. ඉතින් අපිට මේ වගේ වටිනා චරිත අහිමිවීම අපේ ජාතියේම අභාග්‍යයක් හැටියටයි මම දකින්නේ. ඉතින් උන්වහන්සේට ඇඩිලේඩ් ලක්හඬ අප සිළු දෙනාගේම කෘතවේදීත්වය පුද කරන වගේම උන්වහන්සේ පතන බෝධියකින් අජරාමර නිවන් සැප ලැබේවා කියන ඒ පිවිතුරු ප්‍රාර්ථනාවත් අපි අද දවසේ මේ ආකාරයෙන් සිදු කිරීමට කැමතියි. ඉතින් ඒකම ජාතියේ යශෝරාවය නම් විරුදාවලියලත් ආචාර්ය නන්දා මාලිනිය මං හිතන්නේ ඒ වියවත් අපිට සංගීත ලෝකෙට විශාල හිස්තැනක් තියෙන චරිතයක් වෙනවා. ඉතින් මෑටත් නිවන් සුව පතමින් අද වැඩසටහන මේ ආකාරයෙන් අවසන් කිරීමටයි සූදානම. හොඳයි, අදත් වෙන්ද වගේම පුවත් පසුවිපරම අප වෙත ගෙනාව නිරෝධ කාර්යවසම් සිතරදි ගීතයෙන් අප පිනවුව අප හිතවත් විජිත් කුමාර සිරත් මහතා. ලංකාවේ සිට නොදුරුමාන්‍ය විශේෂඥ හරහා දුරකථනයෙන් අප සමග සම්බන්ධ වුණ ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරි මහත්මයා ලබන සතියේ තවත් මෙවැනිම රසවත් වැඩසටහනක් එක්කාසු කරගෙන ඔබ සමග තවත් හෝරාවක් ගත කිරීමේ බලාපොරොත්තුවත් පොරොන්දුවත් ඇතුව අදට ඔබෙන් සමුගින් යන මම ඔබේ හිතවත් නයන් පෙරේරා. සියලු දෙනාටම සුවදායක සතියකට ආසිරි. අයිබෝවන්.